දිනත් හත පසු වී විනාඩි 39යි මේ ඔබ එක්ව සිටිනේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි සත්සරරාව මියුරු ගීතාවලිය ගුවන් විදුලි සංකේත තුලින් වගේම අසන්නට පුළුවන් අන්තර්ජාලයේ ඔස්සේ සජීවීව OFM live කියා ටයිප් කරත් යෙදවමක සෙවුමක එවගේම වැඩසටහනේ නැවත විකාශයක් සිදුවෙනවා සෑම අඟහරුවාදාම උදේ 10ට. ඉතින් යම් හේකින් ඔබට වැඩසටහන අසන්නට අතපසු වුණොත් එදාට අසන්නට පුළුවන්. කෙසේ නමුත් හෙට සිට වැඩසටහනට සවන් දෙන්නට පුළුවන් පොඩ්කාස්ට් තාක්ෂණය ඔස්සේ. තාක්ෂණය බොහෝ දියුණු ඉස්සර වගේ නෙමෙයි තැන්. ඉතින් වැඩසටහනක් මිස් වුණත් අතපසු වුණත් සජීවීව අහන්න බැරි වුණත් නැවතත් ඕනෑ තරම් අවකාශ තියෙනවා අහන්නට.

සීතලම සීතල වූ වැහිබර ඩනේඩීන් සැන්දෑව උණුසුම් කරන්නට ඔබ වෙත ගෙනාගී සමුච්චයේ අවසානයට ඉතිං පැමිණ තිබෙනවා. අප වෙනුවෙන් බලා නොසිටින කාලය අපටත් හොරාම පැනගින්. ඉතින් කතාව ටිකක් අඩුවෙන් ගීත ටිකක් වැඩියෙන් දෙන්නට තමයි අද උත්සාහ කළේ. මොකද ඔබ වැඩසටහන අහන්නේ ගීත අහන්නට, මේ ගීතවලට ආදරය කරන්නට, ගීත ඔස්සේ අතීතයට පියමනින්නට, අතීත කාමය අවසා ගන්නට. ඉතින් ඒ නිසා තමයි වැඩිපුර ගීත ටිකක් අද ලබා දුන්නේ. ඒ ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයේ වූ 1970 90 දශකයේ බිහි වුණු විශිෂ්ටතම ගීත. එසේ නම් සමුගෙන යන්නට අවසරයි අදට ලබන සතියේ සහෘදයෙකු සමගින්, සහෘදයාමය සමග ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන්. ඉතින් සහෘදයෙකුගේ හෝ සුහදිනියකගේ කැමතිම ගීත පොකුරක් රැගෙන, ඒ හා බැඳුණු අත්දැකීම් රැගෙන නැවතත් ලබන සතියේත් හරියටම 7 කණිසම වදින වෙලාවට ඔබේ නිවසට ගොඩනගෙන පොරොන්දුව පිට අදට සමුගෙන යන්නම් ඔබ සැමට සුභරාත්‍රියක්. ඒ වගේම හෙටින් එළමෙන සතිය සුභ සතියක් වේවා.

ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සත් දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.